හරයෝයිසා ඉම ජීන එම ගියඉඩ නෙබේ මතනෙක් තේබෙස් සන්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

හරේ වයිසා ඉම ජීනා එම ගිය ඉඩනෙ බේ මතෙනෙක් තේබෙස් සම්තු ඉඩා කා එම ඉඩනෙ බේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතයි.

හරය ඔයිසා ඉම ජීනා එම ගිය ඉඩනෙබේ මතනෙක් තේබෙස් සන්තු ඉඩා කා එම ඉඩනෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.

හරය වනිසා ඉම සින එම ගියයිඩ නෙබේ මතෙනෙක් තේබෙස් සන්තු ඉඩ කා එම ඉඩ නෙබේ නකොනු හෝ සබෙඩොරිය නොඩෝමි මෝසු බයිතා.